I'm not going to be able to do it. I'm not going to be able to do it.

end of the game, ran down to the boundary.

යතු මහ පඬුවන් කවියන් අතරේ ගායකයා තොරණ බඳ ජීවන මිහිරේ මහවියතුන් මහ පඬුවන් කවියන් අතරේ ගායකයා තොරණ බඳ ජීවන

නාඩයිති මෝඩසිති මෝඩසිති නාඩයිති මේ අහපල්ලා ලක්ෂණ බයිලා අල්ලගනිල්ලා මගේ කියපල්ලා මේ අහපල්ලා ලම්ය ලක්ෂණ බයිලා ලම්ය අල්ලගනිල්ලා